ඊලාටේමට සයික් සකුට සෑ නැප්ටේලා මේ යුගී ඔවිටකන අක්්‍යනිත් තේමත් තක්වයිලාත් නුටක්කත් නුටරයි අයොක්සි ලවමටේලා මරංමුන් තෙමත් තමක් සමාමක්සා නික්කාට ලිුට සෑ නෑප්ටිකු